මහරගමට හෝමාගමට ගොඩගමට www.

දියුල පිටියට. කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.dewula.com

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: Live FM.

ನೆಟವಿನಸ್ ಸಿಂಧು ಅಹನ ಅತರೆ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಅಹನತ್ ಒಬ ಕೆಮತಿ ನಮ್ www.live.sk.io ಹದವತೇ ಸ್ಪರ್ಶಯ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

రుహునట రాజరాటట సింకడగలట www.livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, www.jabluw.org

0: para.
1: ඒ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෙක්ට්.

දියුල පිටියට කඹුරු පිට පිටියට නාවල පිටියට

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට www.jabliu.com

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, www.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට www.jabliu.com

0: tekan.
1: ලංකාවේ වෙලාව උදේ 7:00.

0: Mama Matina Girit Maya Live FM.
1: Livefm.lk

රැඳුණු ලයිව් FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් අපට සතුටු වෙනමු ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. ලයිව් FM නොනවත දින ගී රිද්මය

22යි. වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM එන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම දෙබ්බකව ශේරක අයෝ සුදෙනමු අන්තරාල රොකිර බකුගේ නේ රොකින් ලයිෆ් එනු ටකර හර්කිර පයි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි ලයිව් FM නොනවති ගී රිද්මය

ලංකා වෙලාවෙන් හරි එතමුදේ 8:00

ನೆಟವಿನ ಸಿಂಧು. ಅಹನಾಥರೇ, ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಹನ್ನತ್ ಒಬ್ಬ ಕೆಮತಿ ನಮ್ www.lifeofkcsunlightdesavanarendunu ಹದವತೆ ಸ್ಪರ್ಶಯ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවික

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

ಮಾರುಗಮಠ. ಹೋಮಗಮಠ, ಗುಡಗಮಠ. ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್

சைபர் அவகாஷ் லாங்கியதகஸ்ம லைவ் எஃப்எம்.

මහරගමට. හෝමාගමට. ගොඩගමට. www.lifefm.lk

23 දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.com

0: ලංකාවේ අපේ වෙලාවෙන් දැන් වෙලාව උදේ 11යි.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.

නැටවෙනු සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ, ඩිෆරන්ට් හදවතේ ස්පර්ශ.

விசை. ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහාම වෙවිගමගේ ශ්‍රේණියක අයෝක් තාතිමු අන්තරාෂ්ට්‍රීයම කතේ නැරරින් Live FM ඇස්කිරිපයි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

రుహునట రాజరాటట శంకడగలట www.livefm.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

LiveFM.lk LiveFM.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

தவாத் வெப் அடுவி கணனாவ. ஆக்கோசே ஷ்ரவனே கலை ஹக்கி.

ආහාරගමට හෝමාගමට ගොඩගමට www.la

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙවිනාසේ බපට් සිඳමු අන්තර්ජාලය හරහා ශ්‍රෝකිත ඔබට ඕන බවරෙන් FM අනුත කර search pop ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවති

Ruhuna Rajaratata Sinkadagalata www.livefm.lk

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: livefm.lk.

Welches von Nivana Ritmaya www.livefm.lk

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk.
1: liveFM.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන වර්තමානවක ශ්‍රකව අතන අන්තර්ජාලය සජීවීම පමණයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති. ගී රිද්මය

ලංකාවේ දැන්වෙලාව සවස තුනයි. මම ඔබ තුන ගීවිත්මය ලයිව් FM.

livefm.lk. Okay.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.com/ හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලැසික් රේඩියෝ එක්කන්න. ක්ලැසික් රේඩියෝ දෙසන හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලැසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

Anche ritmo wish questi sarà Live FM.

sau sau tuna yi. Hatali hai. www.liveofm.lk. Hita pinova.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු IFM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් එබ්බඩු විමසෙ රොකව අපිට අතින් දුන්නේ ඉන්ටර්නෙට් ඔලේ ඇමරෝරින් ලයිම් කස්කිනයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි ලයිව් FM නොනවතින ගී රිද්මය

එහෙ හිටියත්. මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය. Live FM.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට www.jabliu.com

ಮಹಾರಗಮಠ ಹೋ ಮಹಾಗಮಠ ಗುಡಗಮಠ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್

iwfm.lk Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති

Mama Martina. Girit Maya. Live FM.

මහරගමට හෝමාගමට ගොඩගමට www.mahargamata.com

நேட்டவின் சிந்து அகநாத்ரே හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකේ ඉස්සරහින් ටිකටියෝ වෙනු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

තවත් වෙබ් අඩවික් ගණන්. ඔස්සේ ශ්‍රවණය කළ හැකි. දැන් වෙලාව සවස 5:00.

Wilson. Nivana Ritmaya. www.livefm.lk.

0: වෙහෙස නිවන රිද www.livefm.lk.
1: Live FM.lk.

www.livefm.lk. Hit up Pinovana.

ಆರೋಗ್ಯಮಠ ಹೋಮ. ಗಮಠ ಗುಡಗಮಠ www.la

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා ගත්තේ ශ්‍රවණය කළකව අපි සුතුම් කලහරකිට ඔබ ඔබරින් යනුවෙන් ටයිප් කර සචිමනායි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා ඇමරිකා ප්‍රසිද්ධවන් කලබ අපට සාතිමු. රශ්වණ කිරීමට ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: තවත් වෙබ් අඩවික අනනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: Live FM

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන රගේ පදෙබ්බනොක්සේ ප්‍රොකලක බප්පිය සතියුන් බලය හස්රමණය කිරීට ඔබ කලේ උන්ම සුයෙන් යන අයර ඉදිරිමයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගීරි

0: මට හිමි වෙන්නයි.
1: www.livefm.lk හිත පිනවන්න.

Ruhunata. Rajaratata. Sinkadagalata. www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM පවේ අතිබි ස්රෝකල අපිට ස්තුතිය අංජහරක බලයේ ඕමස්කින් FM තරස් කපමන ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි අනෙක්ට සිංදමු. අජහස්නිම් කතෙක් නැතරන් Live FM කර සර්ජිමන. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.iwfm.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk ක්ලික්න ක්ලික්ටිසර් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.com

0: Nono Martina Gi Ritmaya Live FM.
1: Live. FM.lk.

0: හරි දැන් අපි වහන වෙලාව රාත්‍රී 9:00 ලංකාවේ වෙලාවෙන්
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් Tune in Radio FM යන ඇප් හරහා අව වෙබ් විනා කොස්සේ ශ්‍රවණය අපට සුන්දු අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබගේ ඔයරින් ෆයන්ටර සොයනයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM.

විස මහරගමට හෝමාගමට ගොඩගමට www.

மார்க்கம். ஹோமாகமட குடகமட www.la

Padia, Emily Vidie Padia. Api chande dene. Wasiyatai.

0: நேட்டவின் சிந்து அகநாத்தரே හිත සනසන සිඳුහන්නත් ඔබ කැමති නම් www.liveifm.com හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තව වෙබ් අඩවි ගණනාවක් කොස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.com

să aibă... ...avocașii la încheiat de găsmă. Live FM.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

මහරගමට. හෝමාගමට. ගොඩගමට www..

තුනයි. නවතින ගී රිද්මය Live FM.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: விழாவின் பாந்தரேகாய்.
1: LiveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපට සතුටු ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

రుహునటా రాజరాటట సింకడగలట www.livefm.lk

දියුල පිටියට කඹු රුපිටියට නාවල පිටියට කල් පිටියට www.

දියුල පිටිය කඹුරු පිටිය නාවල පිටියට කල් පිටියට www.

దేవుల పిటియట, కంబురు పిటియట, నావల పిటియట, కల్ పిటియట. www.com

www.lifefm.lk. Hita Pinovana.

මහරගමට හෝමාගමට ගොඩගමට www.

రుహునట రజరటట శంకడగలట www.livefm.lk

Баба Тина, ги ритмая! Live FM.

Tonight, this. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති

0: Pinagi Ritmaya.
1: Live FM.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

0: තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය හැකි බව අපට තුනමු. අර්ජල් හරහා ශ්‍රවණය කිරීමට ඔබ ක්ලේ නැමතරේ Live යනයි ප්‍රචිරිපයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති

මහරගමට හෝමාගමට ගොඩගමට www.hoomagamata.com

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

0: තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ප්‍රවණය කළ හැකි.
1: ලංකාව වෙලාවෙන් පාන්දර 5:00.